මීහුන් අලුකංකොම් උලේ තකිච්චාමිදු තියබෑ මීහුන් නිකං හබරදී බලාශ එවරෙන් බිමුන් හෙදී කොන් තනෙක්කම් තියබෑ මීහුන් තිමං කලේගි පාන දක්කා බලාශෙ නුවත උඩුතන් හෙද්දෙවුමුගා බෑවිරුමෙ එවරෙන්න වනී හෙයි මීග කුරින් බාවා ලෙබ්වි ෆොතෙ නුවත අල්මුග තෙරෙන් මිම්වරෙ තිමං කලේගි පාන තියබෑ මීහුන් ගෙනස් දී බලාශෙ තියබෑ මීහුන්නී තෙදවරින් කම්ගා වානමේ.

අධිති මනරස්කලාගේ ආයත එවරෙන්න බයම් විගම්වා ගොතුගා කියා දෙවේ හිඳු අදි එවරෙන්ගේ ගාතන් හක්කු බස්හුල් ආහිඳු කාෆිරුවේ මීහුන් එ බස්හුලා මෙද බුණුවේ මී ෆාළු විගම්වා ජාදුවකේ.

මීහුන්න බුණුවේ එකලේගේ ෆානු ගෙන්නෙවි තකෙච්චන් ඊමා වුමකී එයි හෙයොකමකම් ගා වීනම තිමම්මෙන්ගේ මච්චකං එවුරෙන් එකමං ඉස්නගෑගෙන් නුදේහි අදි එවරෙන්න එයින් තෙදුමගු නුලිබුණු හිඳු ෆහ එවරෙන් බුණා නෙතේ මී ඉහුගේ ෆුලෝකුගේ තෙරෙන් වාදුගෙකේ.

ඒවරෙන් බුණුවේ කලේගෙ ෆානතිය වඩාගති තිමම්මෙන්ගේ ඉලාහුන්නං අලුකං කුරුමු තිමම්මෙන් දුරුකරවුමතෝය. ෆහෙ කලේගෙ ෆානු තෙදවෙරින්ගේ තෙරීම් වානම තිමම්මෙන් නත්තිය වාදුකරවා කන්ත තිමම්මෙන්ගේ ගාත ගෙන්නවා බල්ලවාශේ.

0: ඔහු ෆියවා එකලාංග හදරත කුත්තම් වෙ ගැතුමගේ ගොතුන් එහෙන් ඉලා හුන්තකෙන් හිෆි මීහුන්න එ ඊලා හුන්තන් නස්රු නුදනී කීවගෙන් හිජෙ අධිකීත එවරෙන්ග කිබයින් එ ඉලා හුන්තක් ගෙල්ලෙ හිඟජ්ජෙ අදි එයි එවරෙන් හෙදි දොගෙකෙ අදි එවරෙන් දොගුම් උපද්දාගම් බුණ උළුණු බුණුන්තකෙකෙ.
1: وَإِذْ صَرَ

නබියා එබහී මුහම්මදගේ ෆානතිය බෑමිහුන් ඉජාබ දේශ අදිත්‍ය බෑමිහුන් එකලේගේ ෆානන් ඊමාම් වාශ ඒරුන් එකලාන්ගේ තිය බෑමිහුන්ගේ ෆාෆත ෆුසවා වේන්දනවි අසාබුන් එකලාන්ගේ තිය බෑමිහුන් දින්නවානතේ.

නරකයන් හොෂාලුවා දුවහු එවරෙන්න්නං අංගවා නැති මී හක්කු දෙදුකම්ගා නොවේ හිය එවරෙන් බුණා නැති එහෙන්නකුන් නූනේ අහරමෙන්ගේ වෙරි රැස්කලාන්ගේ ගන්දී බුණම මී හක්කු තෙදෙ එකලාංග වහයි කොරවා නැති ෆහෙතිය බෑ මීහුන් කාෆිරුවේ උළුණු කමට්ටකා වේන් දෙනවේ අජාබ්ගේ රහ තිය බෑ මීහුන් ලිබිගන්නාශේ.

0: සිල්ස්ලා මියදක ප්‍රග්‍රම් නිර්මාල ෆකලානී ඉරාත් කුරවියා මාදමයිස් මීගේ ප්‍රෝග්‍රෑම් එක ගෙනස් දෙන වාහක දන්නවමු එම් තෙරණ වර පාර්ශ්වරණය ගොඩකංගෙදි ප්‍රෝග්‍රෑම් තයාරක හුෂේණි අල්මුනේෂත් නසීම් අස්ලාම් අලයිකුම්
1: රන් දෝති රන් දෝති රන්

0: මේ ખબર ඉවරාගත මම එකම ආහාර වදානත බිරු කරනවා මිතන් අල්කන් කිදා මාෆ් කරපෝ අල්ලාහ් ගේ රසූලා කලේ ෆාන කියෝ කා වෙරි බේ කලේ
1: ඉබ්‍රාහීම් ගේ ෆාන විදාල අබ්බෝ ගේ වහී ගේ ખબર ති මං කලේ ෆාන එකම නා දන්නවන මෑන් අබ්බෝ ති මං කලේ ෆාන බර එකම නා මා ඕගා තිරවි ಮೀಟಿ ಮಂಕಲೇಗೆ ಪಾಣುಗೆ ಅಮಿಲ್ಲಕುಳು ಕಮಿನ್ ನಮ ಏಕಂ ಬದಲ್ ಕುರವೀಮ್ ನಮಸ್ ಅಬ್ಬೋಗೆ ಹುಕುಂ ಬದಲ್ ಕುರವೇನ ಪರಾತ ನುವೆ ಅಬ್ಬೋಹಿ ಹರಮೆಂಗೆ ಬಲದುರಿಯ ತಿ ಮಂಕಲೇ ಪಾಣು ವಕೀಲ್ ಕುರಬ್ಬಾ ಕಿಯಮಂ ತಿರುವೆ ಅದಿ ಎಂಬುರು ದಿಂವನಿಯ ಕಲಾಗೆ ಹಜ್ರತ

0: අරමගේ ගේගා තිබ්බා දතුරු හද්දවා තිය නොකුති මි නිකමති ගා ිලායකන්ත දෙක්කුමත්ත
1: අනුගඩු හික්කුරේ මනික්ෆාන් ඉබ්‍රාහම හමලා දෙව්වා ඒන මරාලවන් එද වඩාගන්නවාකම ඒරු මනික්ෆාන ගමරක් කියමන්නුව ඉබ්‍රහම තබව මීුන්ගේ මච්ච බර හිංගයනොත
0: අහර්ම මි කාපිලාන් හමලාදීපිනවා ඒනම් අල්වදාව කිය නොකින් ඒනගේ අස්හාපු අහර්ම වශාලාන
2: ඉබ්‍රාහිමන් අල්වදා කියන් අයිස්තේ මීහු ඒගේ පාහතුන් දිය කමුගා වියස් මේ වශායගම් වාරත්තකා ගවීලතෝගෑ පෙතුර පෑවා එමීහුන්ගේ අස්සා වුණා තබාව මීහුන් අහරමෙන් දූ කුරානෙත
3: ඉබ්‍රාහිම්ගේ බාරුදරුගාවා තන්තන් මිහාරවනී ඉරුමතී රත්තකුන් දෙකෝරුගේ දෙමෙදුගාවා බිමා හොළඟු පරාතුන් ගොස් මිසුරා හමය පෙතුරිපා මිහාර ඇනා දැකුණත් දතුරු එකුරණී අනක්කාවිස් ආ හිජුරයකායගෙන් මේක කොරින් ඇනා නොදා බිමකව
0: එච්චෙන්ෙන් හනපස් සහරාකුන් තනුගේ ෆගීරුකම මිස්තකුම් මද තැනගා කොංකම කුරන්තයවුලනි මිහාර ඒනගේ උමුරුන් අඩ්ඩිහාර බර මච්චන් ගජ්ජ අදිවස් ඒන එකුර දතුරුතකා බුරුජෙන් හුට්ටාලාගන්නුව ඇත
2: මේ මුස්කුලි මිහා ගසු මොරු කදකවාමේදු අහරෙන් අජාව වෙච්චෑ කංකමගේ දක්කා හුජ්ජෙන් අහරෙන් ගබෝජන් නුකුරන් ඒනා දතුරු කුරමුන්දා දිමාතකා බේනුමගේ කොබාකං අහරෙන් වර බලාහිවේ
0: අහරෙන් කන්දත්තන් හෝදම ජාසුසුම් පොනවාකි එමිහු කබරාගෙන් එඹුරි අන්නානෑ
2: මිහාර එකක් ඒ අයි

0: මේ අරකඩි මෙන්දුරු බාරකඩි තිරිස්මනට් මේ දීනු කැඩු
1: කීර්ත් ගුරුවන්ගේ දිවි තර්ජමා
2: කීර්ත් ගුරුවන්ගේ දිවි තර්ජමා මියදු ගෙනස්තේනි සූරතුල් ජාසියා 27 වන ආයතුම් ෆෂාගින් එසූර නිම්මා සූරතුල් අහ්කාෆ් ෆෂාගින් එසූර නිම්මා සූරත් මුහම්මද් ෆෂාගින් එසූරතුගේ 16 වන ආයතු ගෙනියලා ترجمہ ویدارو دیبا فونی ڈاکٹر محمد حنیف
3: بسم اللہ الرحمن الرحیم
4: رحمان وانت رحیم وانت اللہ بے اسم فرم فشاگر نمی

තිමන් රස්කලාන්ගේ උඩුතකායි බිමායි එ දෙමෙදුගා වාහා තන්තනායි තකෙති හක්ව ගොතුග අධි කණඩ අලුවා පාවා මුද්දකම් මෙනුවී නහද්දවමෙ අධි කාෆිරුවේ මීහුන්නේ එවරෙන්නම් ඉන්දාර කුරව්වා කන්තක ෆුරගස් දේ බයිකේ.

මීහුන් අලුකංකොම් උලේ තකිච්චාමිදු තියබෑ මීහුන් නිකං හබරදී බලාශ එවරෙන් බිමුන් හෙදී කොන් තැනෙක්කම් තියබෑ මීහුන් තිමං කලේගි පාන දක්කා බලාශෙ නුවත උඩුතන් හෙද්දෙවුමුගා බෑවරුම එවරෙන්න වනී හෙයි මීග කුරින් බාවා ලෙව්වි ෆොතෙ නුවත අල්මුග තෙරෙන් මින්වරේ තිමං කලේගි පාන තියබෑ මීහුන් ගෙනස්දී බලාශෙ තියබෑ මීහුන්නී තෙදවරින් කම්ගා වානමේ.

අදිී තිමන් රස්කලාගේ ආයත්ත එවරෙන්න්න බයාම් විගම්වා ගොතුගා කියා දෙවේ හිදු. අදි එවරෙන්ගේ ගාතන් හක්කු බස්හුල් ආහිදු කාෆිරුවි මීහුන් එ බස්හුලා මෙද බුණුවේ මී ෆාල් විගම්වා ජාදුවකේ.

මීහුන් බුණුවේ එකලේග ෆානු ගෙන්නවි තකෙච්චන් ඊමා වුමකී එයි හෙයොකමකම් ගා වීනම තිමම්මෙන්ගේ මච්චකං එවුරෙන් එකමං ඉස්නගෑගෙන් නුදේහි අදි එවුරෙන්න එයින් තෙදුමගු නුලිබුණු හිඳු ෆහ එවුරෙන් බුණානෙතේ මී ඉහුගේ ෆුලෝකුගේ තෙරෙන් වාදුගෙකේ.

එවරෙන් බුණුවේ කලේග ෆානතිය වඩාගති තිමම්මෙන්ගේ ඉලා හුන්නන් අලුකං කුරුමු තිමම්මෙන් දුරුකරපු මතෝයි. ෆහෙ කලේග ෆානු තෙදවෙරින්ගේ තෙරීම් වානම තිමම් මෙන්න තිය වාදුකරවා කන්ත තිමම්මෙන්ගේ ගාත ගෙන්නවා බල්ලවාශේ.

ඒගේ වෙරි රස්කලාන්ගේ අමුරු ෆුලක් කොම්ම එච්චෙන් හලාකොකොන් නැති කොල්ලයි ෆහැ එවරෙන් උළුණු තන්තම් මෙනුවී ෆෙන්නාන්නේ බයකුකම්ගා එවරෙන් වෙජ්ජව්ුවේ කුව්වෙරිවි මීහුන්න තිමන් රස්කලාන්ගේ ජජා දෙව්වනී එපදැන්නේ.

අබියාය එබහී මුහම්මදගේ ෆානතිය බෑමිහුන් ඉජාබදේශ අධිතිය බෑමිහුන් එකලේගේ ෆානන් ඊමාම් වශ ඒරුන් එකලාන්ගේ තිය බෑමිහුන්ගේ ෆාෆත ෆුසවා වේන්දනුවේ අසාබුන් එකලාන්ගේ තිය බෑමිහුන් දින්නවානතේ.

හුන් නරකයන් හොෂාලුවා දුවහු එවරෙන්න්නං අංගවා නැති මී හක්කො දෙදුකම් ගා නොේ හෙයෙ එවරෙන් බුණා නැති එහෙන්නකුන් නූනේ අහරමෙන්ගේ වෙරි රැස්කලාන්ගේ ගන්දී බුණම මී හක්කො තෙදෙ එකලාංග වහයි කොරවා නැති ෆහෙතිය බෑ මීහුන් කාෆිරුව උළුණු කමට්ටකා වේන් දෙනවේ අජාබ්ගේ රහ තිය බෑ මීහුන් ලිබිගන්නාශේ.

0: රෙකෝඩින් හවීර ෆස්කඩ 30 මිනිට් මේ දිනු කැඩු
1: මුස්හෆු ෆිලාවලේ මේ බොඩතිමිහුන පුරවාන් කියවන් දස්කොද්දේ ප්‍රෝග්‍රෑම් මුස්හෆු ෆිලාවලේ මිසස්ලාගේ මේ ප්‍රෝග්‍රෑම් ගා කියවානි සූරතුල් මායිදාගේ සාදවන ආයතුම් ෆෂාගෙන් ඒ සූරතුගේ සතරවන ආයතුම් ගනියලා මුදරිසකී අල්කාරී අලි වහීද් අබ්දුල් රහ්මාන් දර්වරුණකී හස්නා අහමද් ආයිෂත් ෆස්සිනා හලිමත් සහුදා ආදම් මරියම් නාහි රෂීද් අදි ආයිෂත් රිස්මා
2: السلام عليكم ورحمة الله وبركاته
3: وعليكم السلام ورحمة الله وبركاته
2: مصحف في لاولين ميدوغ مي پروگرام گا کیوانی مائدہ سورۃ سادون ایتن فشاگین سورۃ ستارون ایت کنیلا ميدوغ پروگرام سادو سمٹکا وڑان تی بہوریہ فرایتکن ستے ک دیہون صفا ہڑواگین تی بہون ادے ميدوغ فلاول ایم فرتما مدرس کیا دین ہوریہ کودین وس اڑو ہن تی بیت
4: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ومن الذين قالوا إنا نصارى أخذنا ميثاقهم فنسوا حظا مما ذكروا به فَنَسْ

ඉන් හමකෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

එවරෙන් නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙව්වීමෙ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම ඒවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීමේ ෆහෙ එහිඳු ඒවුරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා ඒවුරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලාහීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඇ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

එවුරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ දෙං තිමම්මෙන් දොගුකුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වයි තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුවේ.

නුවත ඔඩුගාවා කලාංග එබහි මතිවරි වෙගෙන්වා රස්කලාංග තියබෑ මීහුන්ගේ මච්ච හිලාගේ වාරේ ෆොනුවාෆානේ කමාමෙදු බිරෙන් නැති අමාන් කමුගා තියබෑ මීහුන් තිබී හෙයේ ෆහෙ තිමන් රස්කලාංගේ ඉන්සාරු කුරෙව්වුම් වනී කොම්ෆද අකුංකං නිකං හුර තියබෑ මීහුන්නං එගේ නෙත. وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرٌ هَمَا كَشَوَرُنْ اَيُرِنْگِ كُرِنْ اُلُنُ مِيْهُمْ وَسْ رَسُولُنْ دَگُ كُرُوَ فَهَ تِمَنْ رَسْكَلَانْگِ عُقُوبَ دِبُّنْ وِي كُمْ فَدَ أَكُنْ هِيَّ أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ

0: නුවත රහ්මානුවන්ත රස්කලාන්ගේ ෆියව තියබෑ මීහුන්න නස්රුදේනේ ලෂ්කරෙක් කමුගා වනී කොම්බයෙන් හෙයේ හෙල්ලු මෙග්ගෙ තෙරේගා මෙනුවී කාෆිරුන් නුවේ. أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
1: نُوَتَ إِكَلَانْجِ رِزُقُ دِوُّنْ هُتَّوَا فِنَمَا تِيَبَا مِيهُنَّ رِزُقُ دَيْنَي مِيهَكِ إِنْ كَاكُ هَيَّ أَدِي كِيَتَّ එවරෙන් වනී කිබුරුවෙරිකමායි හග්ගුන් එක්කිබාවුමෙක් ගයේ.

0: මේ ખબર ඉවඩාගත්තු මං එකමන ආහාර වේදනත් විරු කරන්න මිතන් අල්කන් කිදා මාෆ් කරපු අල්ලාහ් ගරසූලා කලේ ෆාන කියෝ කා වෙරි බේකලේ
1: ඉබ්‍රාහීම් ගේ ෆාන විදාලු අල්ලාහ් ගේ වහී ගේ ખબર ති මං කලේ ෆාන එකමන දන්නවන මං අල්ලාහ් ති මං කලේ ෆාන බර එකමන මා ඕගා තිරවි මීති මං කලේ ෆාන ගේ අමිල්ල කුළු කමින් නම එකම් බදල් කර වීම නමස් අල්ලාහ් ගේ හුකුම් බදල් කර වේන ફરાත නුවේ අබ්බෝහිය හර්මෙන්ගේ බලදෙරිය තිමංකලේ පාන වකීල් කුරබ්බා කියමන් තෙරුවේ අදී මුරුදීම් වනියකලාගේ හජ්‍රත

0: ඔබගේ ගේ ගා තිබ්බා දතුරු හද්දවා නැතිය නොකුති මේ නිකමෙති ගා පිලායකන්ත දෙක්කුමත්ත
1: අනුගණ්ඩු හික්කුරේ මණික් ෆාන් ඉබ්‍රාහිම හැමලා දෙව්වා ඒන මරාලවන් එදවඩා ගන්නවාකම ඒරු මණික් ෆාන් ගමර කෙමන්නෝ ඉබ්‍රාහිම තබා මීංගෙ මච්ච බාර හින්ගේ නොත
0: අහර්ම මේ කාෆිලාන් හැමලා දීපිනවා ඒනං අල්වදාව් කියනකන් ඒනගේ අස්හාබු අහර්ම වශාලානේ
2: ඉබ්‍රාහිම අල්වදා කියන් ආයස් තේ මීහු ඒගේ ෆාදුන් දිය කමු ගාවියස් මේ වශාගම් වරත්තක කබීලා තෝග ෆෙතුරි ෆෑවා එමීහුන්ගේ අස්සාමුණා තබා මීහුන් අහරමෙන් දූ කුරානෙත
3: ඉබ්‍රාහිම්ගේ බාරදරුගාවා තන්තම් මිහාරවනී ඉරුමති රත්තකුන් දෙකෝරුගේ දෙමෙදුගාවා බිමා හොළඟු ෆරාතුන් ගොස් මිසුරා හමය ෆෙතුරිෆා මිහාර ඇනා දැකුණ දතුරු එකුරණී අනක්කාවස් ආ හිජුරයකායගෙන් මේක කුරින් ඇනා නොදා බිමකව
0: එච්චෙන්ෙන් හනපස් සහරාකුන් තනුක ෆගීරුකම මිහිස්තකුන් මද තනක කොංකම කුරන්තය උලනි මිහාර ඇනගේ උමුරුන් අඩ්ඩිහාර බර මච්චන් ගජ්ජ අදිවස් ඇනා එකුර දතුරුතක බුරුජන් උට්ටාලා ගන්නු ඇත
2: මේ මුස්කුලි මිහා ගසු මොරු කද කමා මෙදු අහරෙන් අජාව වෙච්චෑ කංකම ගයන දක්කා හුජ්ජන් අහරෙන් ගබෝජන් නුකුරා

0: මුන්දා දිමාතක බේන මගේ කොබාකන් අහරෙන් වර බලා හිවෙ
1: අහරෙන් කන්දත්තන් හොදම ජාසුසුම් ෆෝන් වාති එමි උ ඛබරාගෙන් එඹුරි අන්නානේ
2: මෙහර එකක් AI

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමෙද්දුව හුන්නේ. ෆහෙනරකයින් එක්කි බාකුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන්පිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නොවේ.
1: අදමියගේ ප්‍රෝග්‍රම් ගල්ගොන් මේ බලාලේ රියාල් සොලෙහෙන් ފަތުގެ ޓެސްޓެއް ހައްދިހ އެއްވަނަ ބާބ މީ އިސްތިޣުފާރު ކުރުމުގެ ވާހަކަ ނަންގަނީފައިބާ މި ބާބުގައި ގަނެސްތެއްވާފައި ފޮތުގެ އަށާރުސަތޭ ހައްދިހ ދެވަނަ ޙަދީޘަ ހުށާޅުވާ ދެވޭ ಅಲ್ಲುಸ್ತಾದ್ ಅಬ್ದುರಹಮಾನ್ ಹುಸೇನ್ ಶರಹ ಬಲ್ವಾ ದೇವಿ ಡಾಕ್ಟರ್ ಸೌತ್ ಲೋಅಲಿ ಸೋಲೆಹುಂಗ ಬಗೀಚಾ ಮೇ ಪ್ರೋಗ್ರಾಮ್ ಮುಫಂತ ಮಿಹುಶೇಳಿ ಅಲ್ಕೊಂಡ್ ರೊಕ್ಕಯ್ಯ ಮುಸ್ಲಿಮ್ ಮೇ ಮಹಲ್ಲೋ ಬೈತೆ ಖುನಾ ಆಗ್ತುನ್ನ ಮಾಯಂ ಅಲ್ಲೋ ಗೆ ಮೇ ರಹಮೆ ಮೇ ಬರ್ ಕುರಮು ದುಆ ಕುರಮು ಸೋಲೆಹುಂಗ ಬಗೀಚಾ ಮಿಸ್ ಲಿಸ್ತಾಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಕಾಯ್ ಕಿರಾದ್ ಕುರವಿಯನ್ನ ಕಾಯ್ ಸ್ಪದ್ದಲ್ ಕುಲ್ಮ ಉಮ್ಮೀದ್ ಕುರಮು ವಕೀಲ. ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: ملائكته.
1: මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝස්පොන්සර් කි ෆයිපේ
2: ආමුගත ගාන්න කි වරන් හඳාන්න තෙමිහෙ බය දොස්තෝ ખાන් අනේ බය දොස්තෝ ෆොනුවන් ජි මෙල්ත ෆොනුවන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හොඳගු කමේ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුවේ හඳාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙන් බිල් ෆෝන් බිල් කස් දහින්න වාන් හඳාන් වෙස්සුරේ වගුතුන් වගුත ෆයිපේ මෙදුරි කො ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ කෑගෙන් බිල් කණ්ඩාලා ෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆයිපේ ඉන් unlimited reload adirastas rasa ge huriha muamalate fahi pe meduriko fahi pe wara fahi amugote gahanne ki warang handanne temihe bay dostu khang ane bay dostu fonuanje melta fonon birthday sei handan kurang adi ma undogu kame ekamuko bilta dakkanta duwa hakwe handan nu teene current bill fen bill phone bill kas dahinnu wan handan wesure wagutum waguta fahi pe meduriko fyasa wes transfer kurave ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವಿಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮ್ ಮೆಂಗೆ ರೀಚಾರ್ಜ್ ವಿಸ್ ಸಮ ಫಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಕ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆದುರಿಕೋ ಫಹಿ ಪೇ ವರ

మలాయికతో. ආරසවි මලායිකතුන් මි ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් ගාමි ගෙනස්තෙනී මතිවර වෙගෙන් වා මලායිකතුන් අදි මලකූති ආලම් මි ෆොතු ගාහිමිනේ මාලුමාත් මි ෆොයි දිවෙහි බා තර්ජමා කරපි ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුස් සත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලේ වාෆාලා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගෙ දිවෙහි තර්ජමා ෆොතු ගාහිමිනේ ආයතක හදිස් ද විදාල් වෙදෙවි අල්කාරි ෆිරාක් මොහමඩ් ෆුල්

0: සිල්ස්ලා මියදක ප්‍රග්‍රම් නිර්මාල ෆකලානි ඉරාත් කුරෙව්‍යා මාධ්‍යමය ස්මීගා ප්‍රග්‍රම් ගිනස් තේන වාහක දන්නාමු එම් තෙරණ වර පාර්ශවරණය ගණ කංගෙදි ප්‍රග්‍රම් තයාර කු මුෂේණි අල්ගුනේෂත් නසීම් අස්සලාම් අලයිකුම්
1: රන් දෝති රන් දෝති රන් දෝති

0: ඔරුවන් කියවා විදාළවී අල් හාෆිස් මිෂෙල් ශාමින්.
1: මේ දීලුගඩු
2: නුවතිහ මෙගහර්ට්ස්
1: දීලුගඩු
3: Alhamdulillah wassalatu wassalamu ala rasulillah namadan argulmen hinga hingumaki vesei matiwiri gemba hingume hingumaki ei barakal levigem